0: su SBS.
1: Did you know that your Wi-Fi router could be limiting your internet speeds, especially if it's more than 5 years old? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
2: අයිබෝන් සුබ දාසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි හමු වෙන්නේ ජූනි මාසයේ 16 වෙනිදා ගහර අද උදේ 11ට SBS සිංහල සේවයත් එක්ක. අද SBS සිංහල වැඩසටහන ඔබට ගෙන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට. වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමිය ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමැති. SBS සිංහල වැඩසටහන ගුරින්ගල් ජාතියේ කැමරිගල් ජනතාවට ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. එවගේම අද වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත්වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විදාහක නිෂ්පාදක කසප සෙනරත් සමගින් නිෂ්පාදිකාව හතිනි අමරසිරි. වැඩසටහන ඔබට ගේන මම නිපුණ තුඩංගොඩ. එමනම් පෙළ ගැස්ම ගැන අවධානය යොමු කරොත් සුපුරුදු ලෙසින් ඔස්ට්‍රේලියාවෙන් වගේම ලෝකෙන් වාර්තා වෙන උණුසුම් තොරතුරුත් එක්ක අපේ SBS සිංහල පොත් විකාශය තමයි මුලින්ම ඔබට ගේන්නේ. අපේ විදාහක නිෂ්පාදක කස්සප ඒ සඳහා අද දවසේදී සූදානම් ඉන්නවා. ඉන් අනතුරු අපි කාලීන විග්‍රහයට යනවා. ෆෙමිසයිඩ් එහෙම නැත්නම් කාන්තාවන් ඉලක්ක කරගෙන සිදු කරන ඝාතන ඒ වගේම ඝාතන පිළිබඳ රාජකීය කොමිසමක් සඳහා නව ඉල්ලීම් තියෙනවා කියලා වාර්තා වෙනවා. පසුගියදා සිඩ්නිවල සිද්ධ වුණු ත්‍රිත්ව ඝාතනයකුත් එක්ක තමයි මේ දේවල් ගැන ආයෙත් වැඩි අවධානයක් යොමු වෙන්නේ. මේ ගැන වැඩිදුර තොරතුරු අපි කාලීන විග්‍රහයෙන් ඔබට කියනවා. ඉන්පස්සේ අපි යනවා SBS සිංහල සේවයේ සුව මනස විශේෂාංග මාලාවේ තවත් එක් සුවිශේෂී විශේෂාංගයකට. තරුණ ප්‍රජාව මුහුණ දෙන මත්ද්‍රව්‍ය බැහැවීම සහ ඉන් අද්මිදීමට ඔස්ට්‍රේලියාවේ තියෙන සහන සේවස් ගැන තමයි අද අපි අවධානයක් යොමු කරන්නේ ඔබට තොරතුරු ගේන්නේ. වැඩසටහන මැද භාගයේදී අපි තවත් ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකින්ට වැදගත් කතාබහකට යනවා. සංක්‍රමණය සම්බන්ධයෙන් වන වැදගත් කතාබහක්. ඉතින් මෑතකදී මේ සංක්‍රමණ ප්‍රතිපත්තිවල වෙනස්කම් සිද්ධ වුණා. මේ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ PR එකට බලපානි කොහොමද කියලා ගොඩක් දෙනෙක්ගේ ගැටලුවක්. ඉතින් මේ ගැන වගේම සංක්‍රමණිකින්ට කොහොමද මේවා බලපානි කියලා තමයි අද මේ සාකච්ඡාවෙන් හොයලා බලන්නේ. වැඩසටහන අවසානයේදී අපි සූදානම් ඔස්ට්‍රේලියාවේ ජීවිතයේදී ඔබට වැදගත් වෙන තොරතුරු ගැන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයටත් යන්න. ඔස්ට්‍රේලියාවේ විදුලි එහෙම නැත්නම් EV වාහන ගැන ලොකු කතාබහක් තියෙනවා. මේ පහුගිය කාලේ පුරාම තිබ්බා. ඉතින් යම් දුරකට මේ EV රථවාහනවල කතාබහ මූලික තැනටපත් වෙලා තියෙනවා රථවාහන සම්බන්ධයෙන් ගත්තාම. ඉතින් මේ ගැන හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඒ වගේම ප්‍රායෝගිකත්වය ගැන ගැටලුත් තියෙනවා. කොහොම වුණත් ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන තියෙන එක ගැනයි අද හොයලා බලන්න යන්නේ. මේක හොඳ දෙයක්ද ඒ වගේම වාසි මොනවද කියන කරුණු කාරණා. එමනම් යන්න සූදානම් ප්‍රවෘත්ති විකාශයට. ඉන් අනතුරුව ඔබට අපේ කාලීන විග්‍රහයත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා.
3: අද ජුනි 16 වෙනිදා අඟහරුවාදා. SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. මැද පෙරදිග යුද්ධය අවසන් කිරීමට සහ කල්පවතින සාමයක් ඇතිකර ගැනීමට සියලු පාර්ශ්ව දරන උත්සාහයන්ට ඔස්ට්‍රේලියානු රජයේ සහය ලබා දෙන බව අගමැතිගෙන් ප්‍රකාශයක්. සාම ගිවිසුම ගැන සතුටුයි. නමුත් ඉක්මනින් රට තුළ ඉන්ධන මිල පහත වැටුණු දැකීම සිය අපේක්ෂාව බව විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසයි. මැද පෙරදිග සාමයේ අරුණලු ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ 1.3%කින් ඉහළ දමයි. එක්සත් ජනපද ඉරාන සාම ගිවිසුමට අත්සන් තැබීම එළඹෙන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී. ඊශ්‍රායලය ඊට මැදිහත් නොවන බවට ප්‍රකාශයක්. ඉන්දිය ඒ පිලට එරෙහිව එක් දින ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ සමත් වෙයි. දැන් පුවත් සවිස්තරව. එක්සත් ජනපදයේ සහ ඉරානයේ විසින් ප්‍රකාශයට පත් කරන ලද සාම ගිවිසුම පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීසි සිය ප්‍රසාදය පළ කරනවා. කෙසේ වෙතත් මාස කිහිපයක් තිස්සේ පැවති සටන්වල බලපෑම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් කාලයක් ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. යුද්ධය අවසන් කිරීමට සහ කල්පවතින සාමයක් ඇතිකර ගැනීමට සියලු පාර්ශ්ව දරන උත්සාහයන්ට Australian Rajya Sahaya Labadina Bawat Agamitivarya Kya Sirinwa.
4: We want to see the conflict end and we hope that that has occurred. We also want to be very conscious of the fact that that doesn't mean that everything returns to normal in just a day. It will be. But we do want to give a shout out as well to the efforts of Pakistan, Qatar, Saudi Arabia, Turkey and other mediating countries as well.

0: එක්සත් ජනපද ඉරාන සාම ගිවිසුම පිළිබඳ ප්‍රසාදය පළ කරන මුත් හැකික්මනින් රට තුළ ඉන්ධන මිල පහත වැටනු දැකීම සිය අපේක්ෂාව බව විපක්ෂනායක ඇංගස් ටේලර් පවසනවා. නමුත් ඉන්ධන මිලෙහි ෂණික පහත වැටීමක් අපේක්ෂා නොකරන ලෙස විශේෂඥයන් මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවනවා. සාම ගිවිසුම පිළිබඳ වාර්තාවීමත් සමග බොරතෙල් මිල පහත වැටී ඇති නමුත් සැපයුම් දාම යථා තත්ත්වයට පත්වීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙනවා. මැදපිරදිග සාම ගිවිසුම ප්‍රකාශයට පත්වීමත් සමග ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ 1.3% ඉහළ ගියා. ඒ පසුගිය අප්‍රේල් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටමයි. මෙතර අද අඟහරුවාදා පස්වරුවේ ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ කාර්තු මූල්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. උද්ධමනය මහ බැංකුවේ ඉලක්කගත අගයට වඩා ඉහළින් පැවතියත් පවතින තත්ත්වයන් හමුවේ පොලි අනුපාත ඉහළ දැමීමක් අද නිවේදනය නොකෙරෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් අපේක්ෂා කරනවා. නමුත් මෙම සහනය කෙටි කාලයක් වනු ඇති බවත් එළමෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී තවදුරටත් පොලි අනුපාත ඉහළ නැංවීම් බලාපොරොත්තු විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දැන් විදෙස් පුවතක්. ඇමරික එක්සත් ජනපදය සහ ඉරානය එළමෙන සිකුරාදා ස්විට්සර්ලන්තයේදී සාම ගිවිසුමකට අත්සන් තබන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සාම කිවිසුමට ඊශ්‍රායලේ සම්බන්ධ නොවන නමුත් එක්සත් ජනපදයේ තීරණයට ගරු කරන බව අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළා. ඊශ්‍රායලයේ සිය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බව පවසන අගමැතිවරයා ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් අත්කර ගැනීමට ඉඩ නොතබන බවද අවධාරණය කරනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ඒ සහ ඉන්දිය ඒ කණ්ඩායම් අතර තඹුල්ලේ පැවති එක් දින ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. නියමිත පන්දුවාර 50 අවසානයේදී දෙපිළම ලකුණු 265 බැගින් ලබා ලකුණු සමවීම නිසා කැඳ වූ සුපිරි පන්දුවාරේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයන් ලකුණු 16ක් රැස් කළා. නමුත් ඉන්දිය ඒ පිළට සිය සුපිරි පන්දුවාරයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි. ඇෆ්ගනිස්තාන ඒ පිළත් සහභාගී වන මෙම තුන්කොන් තරගාවලියේ දැනට පැවති තරඟ 3-2 ජය ලබා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා. ප්‍රවෘත්තිමින් සමාප්තයි. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලින තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
1: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
2: නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නීහි සිදු වූ ත්‍රිත්ව පුද්ගල ඝාතනයක් හේතුවෙන් ෆෙමිසයිඩ් හෙවත් කාන්තාවන් ඉලක්ක කරගෙන සිදුකරන ඝාතන පිළිබඳව වන රාජකීය කොමිසමක් සඳහා වන නව ඉල්ලීම් ඇති වී තිබෙනවා. විමෙන්ස් ෂෙල්ටර්ස් සහ අනෙකුත් පෙරටුගාමී සේවාවන් සඳහා වන අඛණ්ඩ පීඩනය මැදියේ වැඩි අරමුදල් සඳහා වන ඉල්ලීම් සමගින් මෙය සිදුවනවා. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අරමුණ රජය විසින් පිළිගෙන ඇති අතර කෙසේ නමුත් වැඩි උත්සාහයකින් තොරව එය සාක්ෂාත් කරගත නොහැකි බව උපදේශකීන් පෙන්වා දෙනවා. අද කාලින විග්‍රහයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ සම්බන්ධයෙන්. පසුගිය දිනක උදෑසනක ඔස්ට්‍රේලියාව අවදි වූයේ සිඩ්නීහි නිරතදිග ප්‍රදේශයේ කාන්තාවක සහ වයස අවුරුදු 4 මෙන්ම 12ක පිරිමි ළමින් දෙදෙනෙකු මියගොස් සිටියදී පොලිසිය සොයාගත් බවට වන පුවතත් සමගයි. කැම්බල්ටවුන්හි ලිපිණයකට නිව් සවුත් වේල්ස් පොලිස් නිලධාරීන් කැඳ වූ බව වැඩබලන අධිකාරී මයිකල් මොරෝනි පවසනවා.
3: Police attended within 3 minutes where they were confronted with that scene with the 3 deceased persons.
2: මේ අනුව මේ වන විට 47 හැවිරිදි පුද්ගලයෙකුට ගෘහස්ථ හිංසනයට අදාළ මිනීමැරුම් චෝදනා 3ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
3: Look at this stage I understand that it is his wife and the is one of the deceased and the two other deceased children are I believe that they are his children.
2: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් ඇති වැරදිකරුවන් ඉලක්ක කරගත් ප්‍රාන්තය පුරා සිදු කරන ලද මෙහෙයුම් අවසන් වී දිනකට පසුව මෙම කනගාටුදායක සිදුවීම සිදු වුණා. එම විමර්ශන අතරතුරදී 900කට අධික පිරිසකට චෝදනා එල්ලවීම සිදුව තිබෙන බවත් වාර්තා වෙනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් ඇති වැරදිකරුවන් ඉලක්ක කරගත් එම මෙහෙයුම නැවත වරක් කාන්තාවන්ට එරෙහි පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තියක්

0: මතු කර තිබෙනවා. ෂෙරල් මෝඩි ඔස්ට්‍රේලියන් ෆෙමිසයිඩ් වොච්හි නිර්මාතෘවරිය වන අතර ෂෙරල් කියා සිටින්නේ මියගිය කාන්තාවන් සහ ළමයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිය යන බවයි. ලේඛනගත කොට ඇති විඳිතීන්ගෙන් 40%ක් පමණ ස්ට්‍රේන්ජ වයලන්ස් හෙවත් ආගන්තුක ප්‍රචණ්ඩත්වය ආශ්‍රිත සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුවන බවත් ෂෙරල් මෝඩි කියා සිටිනවා.
1: I track the killing of all Australian women and children. So that means that while a significant number of the women killed and children killed will die as a result of domestic and family violence, around 40% of the victims that I document are lost to other forms of violence, those being associate violence and stranger violence.
0: ෂෙරල්ගේ සංවිධානය මෙම වසරේ දැනටමත් දරුවන් 9 දෙනෙකු සහ කාන්තාවන් 29 දෙනෙකුගේ මරණ ලේඛනගත කර තිබෙනවා. ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වය මේ සඳහා ප්‍රධාන වන නමුත් ෂෙරල් කියා සිටින්නේ 40%ක් පමණ ජීවිත වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් නිසා අහිමිවන බවයි. ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඝාතනය වීම සම්බන්ධයෙන් රාජකීය කොමිසමක් ඉල්ලා සිටින බව මේ නිසා ඇය පවසනවා. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය යන කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ මරණ සඳහා අදාළ නීති පද්ධතිය අසාර්ථකත්වය හේතුවන බවත් පොලිස් පද්ධතිය ඇති අඩුපාඩු සොයා බලන බවත් ෂෙරල් මෝඩි සඳහන් කරනවා.
1: It would lay bare the systemic failures that underpin the violent deaths of women and girls. And the only way we can understand those failures is to listen to the stories of the families who've lost victims. We'd look at what the reality of the funding levels that we need. We are nowhere near the funding levels that should be in place. We'd look at the flaws in the legal system, in the policing system.
0: රාජකීය කොමිසම විඳිතීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ කතාව පැවසීමට ඉඩ සලසනවා. එමෙන්ම මේ ඔස්සේ විවිධ ආන්තික සහ බහු සංස්කෘතික හඬවල් කෙරෙහි අවධානය යොමු වීමත් සිදුවනවා. රාජකීය කොමිසමක් ඉල්ලා සිටින පෙත්සමට 93,000කට අධික පිරිසක් මේ වන විට අත්සන් කර ඇති අතර කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි එම අදහස ප්‍රතික්ෂේප කර තිබෙනවා. හෝබාට්ස් හිටි ක්‍රිස්ටි හේස් සමග පැවති සමුඛ සාකච්ඡාවකදී අගමැතිවරයා කියා සිටියේ නීතිඥයින්ට අරමුදල් සැපීමට අමතරව රාජකීය කොමිසමක් කරන්නේ කුමක්දැයි ඔබ සොයා බැලිය යුතු බවයි. එමෙන්ම කාන්තාවන්ට එරෙහිව අනවශ්‍ය ප්‍රමාණයට ප්‍රචණ්ඩත්වයක් ඇති බව දන්නා බවත් ඒ සඳහා රාජකීය කොමිසමකට වඩා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වන බවත් ඔහු කියා සිටිනවා.
2: Well, I think deaths of women are pretty paramount, wouldn't you say?
3: Yeah, there are, but you've got to work out what does a Royal Commission do besides fund lawyers? What we need here is solutions that we know. We know what they are. We know what's required here. And I understand that people, when confronted with an issue, will call for Royal Commissions. But, you know, we know that there's too much violence against women. We know what keeps women in these relationships. We know what's required in terms of the economic support to get out. We know there's a need for more alternative housing. We know there's a need for more counselling and for community workers. And we need to get on with action.
0: එමෙන්ම තම රජයේ මෑත වසරවල හඳුන්වා දුන් පියවර ගණනාවක් උපුටා දක්වමින් අගමැතිවරයා පෙන්වා දෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ඩොලර් බිලියන 4.4ක් ආයෝජනය කර ඇති බවයි. මේවාට මිලියන 100ක් වූ ක්‍රයිසිස් එකමඩේෂන් සහ වැටුප් සහිත පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු ඇතුළත් වනවා. ප්‍රචණ්ඩත්වය නිසා හැරයාම සම්බන්ධයෙන් ඩොලර් 5,000ක ගෙවීමක්ද හඳුන්වා දී ඇති අතර පවුල් සහ ළමා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කරන සේවකින් 500කට අමතර ගාස්තුවක්ද ලබා දී තිබෙනවා. කෙසේ නමුත් අගමැතිවරයාගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ෂෙරල් මෝඩි එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.
1: If you listened to Albo's interview, and I'm not just talking about his wholesale dismissal of a Royal Commission into femicide, I'm talking about the way he framed his language. It was really out of date.
0: කාන්තාවන් ඝාතනය ලේඛනගත කිරීම සහ ඝාතනයට ලක් වූ කාන්තාවන්ගේ කතා බෙදා ගැනීම වසර ගණනාවක් තිස්සේ රාජකීය කොමිසමට හෙළි කිරීමට උපකාර කළ හැකි පද්ධතිමේ අසාර්ථකත්වයක් ඇති බව ඇය පවසනවා. වසර 11ක් තුල මරණ 3000කට වඩා ලේඛනගත කර ඇති බවත් කාන්තාවන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා රජ කුමක් ආයෝජනය කළත් එය ක්‍රියාත්මක නොවන බවත් ෂෙරල් පෙන්වා දෙනවා.
1: I have documented more than 3,000 deaths in the 11 years that I've been documenting femicide and child deaths. This is one of the things that is very clear

0: to me, no matter how, no matter what the government has invested in keeping women safe, it's not working. It is not even touching the sides.
1: කෙසේ නමුත් රාජකීය කොමිසමක් නිවැරදිම ප්‍රතිචාරය වෙන බව විමංශයේ සෑම කෙනෙක්ම එකඟ වන්නේ නැහැ. ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විශේෂඥයින්ගේ ජාතික සන්ධානයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමන් මෙම ඉල්ලීම් තේරුම් ගන්නා නමුත් තවත් වාර්තාවක් එනතෙක් බලා සිටීමට කාලයක් නොමැති බවයි. ජාතික ගෘහස්ථ පවුල් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ කොමසාරිස් මයිකලයා ක්‍රොනින් කියා සිටින්නේ නිර්දේශ දහස් ගණනක් ඇති අතර අපට තවත් සමාලෝචන අවශ්‍ය නොවන බවයි.
2: We have thousands of recommendations and we don't need more reviews, we need more action. I understand the call and I understand what's behind it and I am enormously supportive of the work of Sherelle Moody and others that are advocating for this. It's complicated.
1: රාජකීය කොමිසමක් තුළින් එන ප්‍රතිඵල සඳහා සිටීම තවත් ප්‍රමාද වන බවට එම අංශය කනස්සල්ල පළ කර ඇති බව ඇය පවසනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගේ එකමුතුවක් ඇය බලාපොරොත්තු වන අතර අභිප්‍රාය සහ අරමුණ වන්නේ එක් පරම්පරාවක් ඇතුළත මෙම ගෘහස්ථ සහ පවුල් ලිංගික හිංසනය අවසන් කිරීම වන බව ඇය අවධාරණය කරනවා.
2: The intent and the objective is to end domestic family and sexual violence in one generation. So it's a very ambitious goal.
1: පළමු සැලැස්ම ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අඩු කිරීම අරමුණු කරගත් අතර කොමසාරිස් මයිකලයා ක්‍රොනින් කියා සිටින්නේ විශාල යටිතල පහසුකම් වෙනස්කම් සඳහා ඉතා සැලකිය යුතු ආයෝජන මේ වන විටත් තමන් දැක ඇති බවයි.
2: We've seen very significant investment in big infrastructure changes. So the establishment of ANROS, the Australian National Research Organisation for Women's Safety, our watch, the big national organisation that is focused on prevention, 1800 Respect, the national helpline, and the Escaping Violence program. So we've seen some big structural things put in place.
1: මීළඟ ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ නැවැත්වීම කෙරෙහි ප්‍රමුඛතාවය වැඩි කරන බව ඇය පවසනවා. පුරුෂයින් පවුල් ප්‍රචණ්ඩත්වය සිදු කිරීම අවසන් කිරීමට කටයුතු කරන සංවිධානයක් වන නෝ ටු වයලන්සේ ප්‍රධාන විධායක පිලිප් රීප මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ කළ යුතු දේ දන්නා බවට පැවසීම අකමැතිවරයාට පහසු දෙයක් වන බවයි. නමුත් එසේ නම් ඔහු ඉදිරියට පැමිණ එය සිදු නොකරන්නේ ඇයි දැයි පිලිප් ප්‍රශ්න කොට සිටිනවා. පිරිමින් අතින් සතියෙන් සතියට කාන්තාවන් මිය යාමේ ගැටලු මෙම රජය විසඳන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරනවා.
3: It's easy for him to say, we know what needs to be done. If that's the case, why isn't he getting on and doing it? That's the real question here. If he's not going to support a Royal Commission, what is he going to do? How is this government going to address the issue of women dying week in, week out at the hands of men?
1: ඔහු පවසන්නේ සමාලෝචන විමසීම් සහ රාජ්‍ය පාදක රාජකීය කොමිෂන් සභා රාශියක් තිබියදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජකීය කොමිසමක් යම් වෙනසක් කිරීමට උපකාරී විය හැකි බවයි. මෙම රජයේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කැපවී නොමැති නම් රාජකීය කොමිසමක් නිෂ්ඵල වන බවත් සැබෑ ප්‍රශ්නය වන්නේ මෙම රජය කාන්තාවන් සහ දරුවන් ආරක්ෂිතව තබා ගැනීමට කුමක් කරයිද යන්න වන බවත් ඔහු පෙන්වා දෙනවා.
3: They do provide a genuine point of focus. They create an urgency. They create an authorising environment for action. But if this government is not committed to act, then a Royal Commission is pointless. So the real question here is, what will this government do to keep women and children safe? At the moment, it's inaction after inaction after inaction, and it's simply not good enough. And if it takes a Royal Commission to get this government off its hands to take this issue seriously, then we support a Royal Commission.
1: මෙම අදහස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරද යම් සහයෝගයක් ලබාගෙන තිබෙනවා. මේ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන සෙනෙට් සභික ලිඩියා තෝප් සහ වොරින්ගා සඳහා සාමාජිකයෙකු වන සැලිස් ටෙගල්ද වන බවයි වාර්තා වන්නේ. Own Pavasan name Vennak.
4: I strongly supported the call for a Royal Commission because I genuinely don't think we are ever going to get the scale of commitment necessary to eradicate the problem from the government until it's exposed in a Royal Commission where you have a full analysis of what is working, what is not working, and is the scale.

0: Out of funding and commitment, even close to what is really needed.
1: සැලේස් ටෙගල් පවසන්නේ රාජකීය කොමිසමක් යම් ගැටලුවක් ජාතික ප්‍රමුඛත්වය බවට ඔසවා තබන බවයි. නිව් සත්වල්සී මේ සම්බන්ධින් අධි අවධානම් තත්වය 49%කින් ඉහළ ගොස් ඇති බවත් ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සාධක ලෙස මූල්‍යාතතිය මධ්‍යසාර ලබා ගැනීමේ හැකියාව සහ සූදුව උපුටා දක්වන බවත් ඇය කියා සිටිනවා. කෙසේ නමුත් සමස්යක් වශයෙන් මෙම අංශයට අරමුදල් නොමැති බව පසුගිය සතියේ ෆෙඩරල් අයවැයෙන්ද තහවුරු වී තිබෙනවා.
0: Yeah, look, the budget, the 2026 budget had a good announcement, a standalone First Nations domestic violence plan of $218 million, which is good, right? We know domestic violence is an even bigger problem in First Nations communities, and they are more at risk. There was also a commitment of $182 million over 4 years around the weaponization of the child support scheme. So I had been advocating for that. I very much support it. But where it's falling short is the scale of
1: ග්‍රීන්ස් පක්ෂයේ කාන්තාවන් සඳහා වන ප්‍රකාශිකා ලැරිසා වෝටර්ස් මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ දැනට කරමින් සිටින දේ ක්‍රියාත්මක නොවන බව පැහැදිලි බවයි. මිනිමැරුම් අනුපාතවල සහ ගෘහස්ත මෙන්ම පවුල් හෝ කාන්තාවන්ට එරෙහි වන ලිංගික ප්‍රචණ්ඩත්වය තුළ අඩුවක් හෝ වෙනසක් දැකිය නොහැකි බව ලැරිසා පවසනවා.
2: It's pretty clear that what we're currently doing isn't working. We haven't seen a change in the rates of those murders and that violence, whether it's domestic, family or sexual violence against women. The rates are not coming down. And so it's pretty clear we need to do something differently. In the budget, there was absolutely no new money for properly funding the national action plan that we have federally to end violence against women and children.
1: එමෙන්ම මෙය මෙම ගැටලුවේ සෑම මට්ටමකටම බලපෑම් ඇති කරන බවත් ඇය පෙන්වා දෙනවා.
2: We hear from the women's safety sector that there's still not enough funding for them to help everyone who reaches out for their help. They are still turning away, on average, 1 in 5 women who reach out for help to stay safe. Now that is appalling.
1: රාජකීය කොමිසමක් පිළිබඳ ප්‍රශ්නයේදී ඇය පවසන්නේ ග්‍රීන්ස් පක්ෂය එම අංශය විසින් මෙහෙයවනු ලබන බවයි. ග්‍රීන්ස් පක්ෂය කාන්තාවන්ගේ ආරක්ෂාවට රාජකීය කොමිසමක් අවශ්‍ය නම් ඊට සහය දක්වන බව පවසනවා.
2: If the women's safety sector wants a royal commission, then the Greens would support that. At the moment, it sounds like they acknowledge there's been a lot of reports and inquiries already with calls for action that haven't been acted on. But I understand there's a range of views, and people are worried that a royal commission would simply delay the urgent funding that's needed for frontline response services and for prevention programs right now.
1: කොමසාරිස් ක්‍රොනින් පිළිගන්නේ සේවා ක්‍රම දිගු සහ වැඩි කලක් ගැනීම නිසා සමහර කාන්තාවන් එමගින් ඉවතට හරවා යැවීම සිදුවන බවයි. ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දැඩි උත්සාහයක් අවශ්‍ය වනු ඇති බවත් මයිකලියා ක්‍රොනින් පෙන්වා දෙනවා. රාජකීය කොමිෂන් සභා මිල අධික සහ කාලය ගතවීම සිදුවන අතර ඒ අවසන් ක්‍රියාමාර්ග ප්‍රමාද කරනු ඇති බවයි මයිකලියා ක්‍රොනින් අවධාරණය කරන්නේ.
3: I think we need to direct our efforts into ensuring we have a really aligned second action plan. I think royal commissions are expensive, they take time, it would delay the I am concerned there isn't enough investment. I'm concerned that we need to invest more effort and resources into implementing the second action plan.
1: ඔබට හෝ ඔබ දන්නා අයෙකුට පවුල් හෝ ගෘහස්ථ හිංසනය ගැන කතා කිරීමට අවශ්‍ය නම් 1800-737-732 අංකයට අමතන්න. එසේ නැතිනම් 13-11-14 අංකය ඔස්සේ ලයිෆ්ලයින් අමතන්න. හදිසි අවස්ථාවකදී 000 අමතන්න. සංස්කෘතික වශයෙන් සුදුසු දේශීය සහාය සඳහා 13 yan අමතන්න. මානසික සෞඛ්‍ය ඇතුළු ගැටලු රැසකට සහාය ලබා දෙන 13-92-76 අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි. Note violence විසින් ක්‍රියාත්මක කරනු ලබන men's referral service සඳහා 1300-766-491 අංකයෙන් සම්බන්ධ විය හැකි. SBS News සඳහා T. Michel ඉදිරිපත් කරන ලද මෙම විශේෂාංගය SBS සිංහල වෙනුවෙන් ගෙනාවේ නිපුණ තොඩංගොඩ.
4: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
5: One second, you're enjoying your first day off in forever. Then, mid-lunch, your phone buzzes. A window's been broken at home, and you're miles away.

0: In 1 second, everything can change. That's why ADT offers security systems with 24/7 monitoring, with tech that helps first responders prioritize your emergency. And with the ADT Plus app, you can stay informed and in control of your home from virtually wherever you are. When every second counts, count on ADT. Visit ADT.com to learn more.
1: SBS Audio.
2: ඔබට අවශ්‍ය රිද්මේ හඳුනා ගන්න play button එක ක්‍රියා
3: කරන්න.
4: SBS Chill.
5: SBS Pop Asia. Non-stop Asian pop.
6: Can you describe that feeling for people who haven't experienced it?
7: SBS Hindi උපලබ්ධ කරවාတာ ہے.
8: Far from the partisan politics.
9: ආශා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබ සිත කිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සදානමින් SBS Audio app download කරගන්න.
10: sbs.com.au/audio.
11: හොඳයි දැන් වෙලාව 11:26 SBS සිංහල සේවයත් එක තමයි ඔබ මේ එක් වෙලා ඉන්නේ. FIFA ලෝක කුසලන තරගාවලිය ඊරානයේ සහ නවසීලන්තයේ අතර තරගයේ මේ වේදි පැවැත්වෙනවා. ඉතින් SBS ආයතනය තමයි මෙහි නිල විකාශන අයිතිය හිමි කරගෙන තියෙන්නේ. මේ තරග නොමිලේ සහ සජීවීව ඔබට නැරඹීමට දැන් හැකියාව තියෙනවා SBS on demand ඔස්සේ කියන දේත් අපි මතක් කරන්න ඕනේ. එවනම් සුවමනස විශේෂාංග මාලාවේ තවත් එක් විශේෂාංගයකට යන්න තමයි දැන් අපි හදන්නේ. තරුණ ප්‍රජාව මුහුණ දෙන මත්ද්‍රව්‍ය අභ්‍යවීම සහ ඉන් මිදීමට ඇති සහන සේවා ගැන තමයි මේ දැන් අපි හොයලා බලන්න යන්නේ.
12: සුවමනස නිරෝගී මනසක් යහපත් ජීවිතයක අඩිතාලමයි.
13: කාර්යබහුල ජීවිතයක නිරත වන ඔබට ඔබේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් SBS සිංහල සේවයේ ඔබ වෙත ගෙන එන සුව මනස කෙටි විශේෂාංග මාලාව සමගිනුයි ඔබ එකතු වන්නේ. සුපුරුදු පරිදි සුව මනස සඳහා සම්පත් දායකත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යංශයේ සහ කොළඹ ජාතික රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ දැනට ඔස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන්. අයිබෝන් තිලක්ෂි.
14: අයිබෝන් කසප.
13: අපි මේ වැඩසටහන් මාලාව ඔස්සේ කතා කරමින් ඉන්නේ මේ තරුණ ප්‍රජාව මුහුණ දෙන මානසික සෞඛ්‍ය අභියෝග පිළිබඳව. තිලක්ෂි, මේ තරුණ ප්‍රජාව මුහුණ දෙන තවත් බොහොම විශාල අභියෝගයක් නේද මේ අන්තරායකර ඖෂධ භාවිතය, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටිවලට වන ඇබ්බැහිවීම. ඒවා කොයි විදිහටද තරුණ ප්‍රජාවේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ?
14: ඔව් කසප, අපි ඇත්තටම මුලින්ම තේරුම් ගනිමු ඇයි මේ මත්පැන් දුම් වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය ගැටලුවක් වෙන්නේ කියලා. ඔස්ට්‍රේලියානු දත්තානුව ප්‍රධාන සෞඛ්‍ය හා සමාජීය අර්බුදයක් තමයි මත්පැන් හා දුම් වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම. එතකොට ඔස්ට්‍රේලියාවේ සිදුවන වළක්වා ගත හැකි රෝගාබාධ, තුවාල සහ මරණ සඳහා ප්‍රධාන හේතුවක් ලෙසත් මත්පැන් දුම් වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය නම් කරලා තියෙනවා. එතකොට 2021 දී National Drug Research Institute ආයතනය විසින් කරපු වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියානු රජය මද්‍යසාර භාවිතය සඳහා යොදවපු මූලික පිරිවැය, සමස්ත පිරිවැය බිලියන 66කට අධිකයි. ඉතින් මේ හේතුව නිසා තමයි අපිට මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙක්ට කොහොමද තේරුම් ගන්නේ ඔහු හෝ ඇය මත්පැන් දුම් වැටි සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව ගැටලුවකට මුහුණ දීලා තින්නවද කියන එක? ඒකට ඔබම ඔබ ගැන පරීක්ෂාවක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ජීවත් වෙනවා නම් මේ වැනි දේවල් පාවිච්චි කරන පුද්ගලයන් සමග ඔබට මෙන්න මේ දේවල් හොයලා බලන්න පුළුවන් මේ පුද්ගලයා පිළිබඳව. ඔබ භාවිතා කරන මත්ද්‍රව්‍ය සඳහා ඔබේ ශරීරය ප්‍රතිචාරයක් නොදැක්වීම, එහෙම නැත්නම් මීට පෙර ශරීරයට ඇති වුණු බලපෑම ලබා ගන්න විශාල ප්‍රමාණයක් ඔබට මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා නොකර ඉන්න උත්සාහ කරන වෙලාවට ඔබේ ශරීරයේ විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වගකීම් පැහැර හරින අවස්ථා තවත් හේතුවක්. පවුලේ අයගෙන් හුදකලා වෙන්න උත්සාහ කරනවා, ඒ වගේම ඔබ වෙනදා ආසාවෙන් කරපු දේවල් පිළිබඳ උනන්දුව නැතිවීම. මෙන්න මේ වගේ දේවල් පෙන්නුම් කරනවා නම් ඒ කියන්නේ ඔබ මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය පිළිබඳව යම් ගැටලුවකට මුහුණ පාලා ඉන්නවා. එහෙම මුහුණ පහල ඉන්න කෙනෙක්ට විවිධ සේවාවන් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වෙනවා. පළවෙනිමෙන්ම මට මතක් කරන්න ඕන ඔබේ වෛද්‍යවරයාව මුණ ගැහෙල ඔබට කතා කරන්න පුළුවන්. එහිදී ඔබට චර්යාත්මක ප්‍රතිකාර චිකිත්සාවලට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් පුළුවන්. එතනදී අපිට මතක් කරන්න ඕන මෙන්ස් ලයින් ඔස්ට්‍රේලියා කියන සේවාව, ලයිෆ් ලයින්, කවුන්සලින් ඔන්ලයින් කියන නොමිලේ ලබා දෙන සේවාවන් තියෙනවා. ඊට අමතරව රීච් අවුට් සේවාවන් ලබා ගන්න කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔස්ට්‍රේලියානු රජයෙන් ක්‍රියාත්මක වෙනවා පොසිටිව් චොයිසස් කියන සේවාව. ඒ සඳහාත් ඔබට යොමු වෙන්න පුළුවන් ඔබේ ගැටලුව නිරාකරණය කර ගැනීමට.
13: ඔබ එකතු වී සිටි SBS සිංහල ඔබ වෙත ගෙන සුවමනස කෙටි විශේෂාංග මාලාව සමගයි. අද අපි කතා කළේ තරුණ ප්‍රජාව මුහුණ දෙන අන්තරායකර ඖෂධ, මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි වැනි ඇබ්බැහිවීම් සහ ඒවායෙන් වැළකෙන මාර්ග පිළිබඳවයි. සුවමනස සඳහා සම්පත්දායකත්වයේ සුබෘතු පරිදි ඔස්ට්‍රේලියන් කොලේජ් ඔෆ් ඇප්ලයිඩ් ප්‍රොෆෙෂන්ස් ආයතනයේ කථිකාචාර්ය තිලක්ෂි පද්මසිරි මහත්මියගෙන් ඇයට ස්තුතිවන්ත වන අතරම අපි මතක් කරන්නට කැමති මෙම වැඩසටහනේදී අය පළ කළ අදහස් පොදු කරුණුවන අතර ඒ පුද්ගල තත්ත්වවලට අනුව වෙනස් වන බව. ඔබට බලපාන ආකාරයේ පිළිබඳ විධිමත් උපදෙස් සඳහා යොමු වීමට වග බලා ගන්නා ලෙසත් අපි කාරුණිකව සිහිපත් කරනවා. සුවමනස වැඩසටහන් මාලාවේ අනෙක් වැඩසටහන්වලට සවන් දීම සඳහා SBS සිංහල පොඩ්කාස්ට් හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. අපි තවත් සුවමනස කතාබහකින් හමුවෙමු. මම කස්සප සෙනරත්. අයිබෝවන්.
12: ඔබේ හිතසුව පිණිස සුවමනස.

0: y así cambiar la historia. Un Audible Original Podcast lleno de fútbol, memoria e imaginación. Narrado por Diego Luna. Escucha ahora en audible.com/cambiar.
1: sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.
2: ඔස්ට්‍රලියානු රජයේ 2026-27 සංක්‍රමණ වැඩසටහනේ සැලසුම් මට්ටම් පහුගිය දත්ත හවුරු කළා. ඉතින් මේ අනුව වීසා බලපත්‍ර 185,000ක් පමණ තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සැලසුම් මට්ටම් වගේම වැඩසටහන ව්‍යුහගත කරලා තියෙන්නේ කොහොමද කියලා තමයි අද අපි හොයලා බලන්න හදන්නේ. 2026-27 සඳහා වන නව සංක්‍රමණ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණයකින් සඳහා බලපාන්නේ කොහොමද සහ මේ ගැන අපි දැනුවත් විය යුතු කරුණු මොනවද කියලා අපිව දැනුවත් කරන්න SBS සිංහල සේවයත් එක්ක දැන් සම්බන්ධ වෙනවා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඇඩිලෙඩ්හි සංක්‍රමණ නියෝජිතවරියක වගේම උපදේශකවරියක වශයෙන් කටයුතු කරන දේශානී දියණුගලගේ. දේශානී අයබෝවන්.
3: අයබෝවන් මිතුන.
2: හොඳයි දේශානි, දැන් මේ 2026-27 සඳහා ඔස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කරපු මේ නව සංක්‍රමණ සැලැස්ම ගැන සහ සංක්‍රමණිකයින්ට මේ මගින් බලපාන විශාලතම වෙනස්කම් මොනවද මේ ගැන අපි මුලින්ම පැහැදිලි කරමු.
3: ඔවුන් නිපුණ 2026-27 ඊළඟ ෆයිනෑන්ෂියල් ඉයර් එකට බජට් එකෙන් වෙන් වෙලා තියෙන මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ප්ලේසස් 185,000ක්. හැබැයි මේකෙන් 70%ක් ස්කිල් වලට වෙන් වෙලා තියෙනවා. 30%ක් තමයි ෆැමිලි ප්‍රෝග්‍රෑම් වලට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් 70%ක් කියලා කියන්නේ ප්ලේසස් 132,240ක්ම ස්කිල් ස්ට්‍රීම් එකට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒකෙනුත් 70%ක් ඔස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න කට්ටියට තමයි වෙන් කරන්නේ. 30%ක් ඒ කියන්නේ 55,110ක් තමයි ඕෆ් ෂෝ ඇප්ලිකන්ස් ලට. ඒ වගේම ඒගොල්ලෝ හයිලි ස්කිල්ඩ් නම් විතරයි ඒගොල්ලන්ට ඉන්වයිට් කරන්න කියලා තියෙන්නේ.
2: දේශානි, දැන් තාවකාලික වීසා මත දැනටමත් ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු පිරිසක් ජීවත් වෙනවා. ඉතින් මේ ජීවත් වෙන පුද්ගලින්ට මේ තත්වය, මේ වෙනස්කම් ස්ථිර පදිංචිය සඳහා තවත් මාර්ග නිර්මාණය කරනවාද මේ ගැනත් කැමති දැනගන්න.
3: ඔවුන් ඉපන තාවකාලික වීසා කියන්නේ ටෙම්පරරි වීසාස් වල ඉන්න කට්ටිය, කියන්නේ 485 වීසාස්, 482 ඒ වගේම 491, 494 වගේ වීසා කාණ්ඩවල ඉන්න කට්ටියට ඇත්තටම හොඳ PR පාත්‍රයකක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ 70%ක් වෙන් කරලා තියෙනවා ඔන් ෂෝ ඉන්න කට්ටියට. ඉතින් ඒක හින්දා හොඳ අවස්ථාවක් තියෙනවා. තමන් හරියට ඉංග්‍රීසියේ දේවල් කරත් එහෙම PR එක ගන්න හරිම ලේසි කියලා කියන්න බෑ. අවස්ථා තියෙනවා.
2: හොඳයි, ඒ වගේම දේශානි, දැන් මේ ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ශිෂ්‍යයින් ඒ වගේම ස්කිල් වර්කර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ සැලසුම් දැනටමත් ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන්ට සහ ස්කිල් වර්කර්ස්ලාට බලපාන්නේ කොහොමද? ඒ ගැනත් තොරතුරු කියමු.
3: ඔවුන් ඇත්තටම 70%ක් තියෙන හින්දා ස්ටුඩන්ට්ස්ලට ඒ වගේම ස්කිල්ඩ් වර්කර්ස්ලට ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. හැබැයි එහෙම කිව්වට දැන් තියෙන ප්ලේසස් එක බලද්දි, කට්ටිය ඉන්න අයත් බලද්දි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට කෝස් එක තෝරද්දි හරියට පාත්වයකක් තියෙන කෝස් එකක් තෝරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම ජොබ් එක හොයද්දී වුණත් කෝස් එකෙන් පස්සේ ඒ ස්කිල්ඩ් ඔක්යුපේෂන් ලිස්ට් එකක තියෙන තමන්ට පොසිටිව් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න පුළුවන්. එම්ප්ලොයිමන්ට් එකක් හොයාගන්න එකත්, ඒ වගේම තමන් ඉන්න ප්‍රාන්තය අනුව ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් මොනවද කියලත් බලන්න ඕනේ. කියන්නේ සමහර ප්‍රාන්තවල අවුරුද්දක් රෙසිඩෙන්සි තියෙන්න ඕනේ, අවුරුදු දෙකක් රෙසිඩෙන්සි තියෙන්න ඕනේ. ඒ වගේම එම්ප්ලොයිමන්ට් එක අවුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේ එක එක ප්‍රාන්තවල තියෙන රික්වයර්මන්ට්ස් වෙනස්. ඉතින් ඒවත් බලන්න ඕනේ. ඒ වගේම තමයි තව කියන්න ඕන දෙයක්, හැමතිස්සෙම ස්කිල් මයිග්‍රේෂන් බලන්නේ නැතුව එම්ප්ලොය ස්පොන්සර්ඩ් කියන පාත්‍රයකත් බලන එක හොඳයි. මොකද ඒකට තියෙන

0: සංඛ්‍යාව වැඩි හින්දා මේ වෙද්දි ඒ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොඳයි.
1: අපි ගොඩක් කරුණු කාරණා කතා කරා දේශානි. දැන් මේ ඔස්ට්‍රේලියාවේ තමන්ගේ අනාගතය සැලසුම් කරන සංක්‍රමණිකයින්ට විශේෂයෙන්ම පවුල්වලට සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වශයෙන් ඔබ මොන වගේ උපදෙස්ද ලබා දෙන්නේ කියලා අවසන් වශයෙන් මම කැමති දැනගන්න.
0: ඔව් නිබුණ, මං ඉතින් හැමෝටම කියන්නේ බොඩහරි ස්ටඩි කරන්න කලින්, ඒ වගේම ජොබ් එකට යන්න කලින් පොඩ්ඩක් තමන්ගේ PR පාත්වේ එක මොකද්ද කියලා බලන්න ඕනේ. හැබැයි දැන් එහෙම කිව්වට මේ දවස්වල හරිම අමාරු. දැන් මීට අවුරුදු දෙක තුනකට කලින් නම් ඇත්තටම මොන හරි ස්ටඩි කරොත් මොන හරි කරලා ඔස්ට්‍රේලියා PR එක ගන්න පුළුවන්. දැන් මේ අලුත් වෙනස්කම් එක ඒගොල්ලෝ කැමති නෑ කන්ටිනියස්ලි ටෙම්පරරි වීසාස් වල ඉන්න. ඉතින් ඒක හින්දා අර ෆස්ට් ට්‍රයි එකෙන්ම ස්කිල් මයිග්‍රේෂන් හරි එම්ප්ලොයි ස්පොන්සර් දෙකක් කරගන්න එක තමන් ස්ටඩිස් වලට එනකොටම බලලා ඒක රිසර්ච් කරලා දැනගන්න කියන එක කියන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් ප්‍රාන්ත වලින් මේ දවස්වල බලන දෙයක් තමයි ඉංග්‍රීෂ් රික්වයර්මන්ට් එක. ඒක හින්දා පුළුවන් තරම් ට්‍රයි එකක් දීලා ඉංග්‍රීෂ් එක්සෑම් එක හොඳට පාස් වෙන්න ඕනේ. ඒ කියන්නේ IELTS 8th සුපිරි ඉංග්‍රීෂ් වගේ තියෙනවා නම් ගොඩක් වෙලාවට චාන්ස් එක හම්බෙනවා වැඩි. ඒ වගේම එම්ප්ලොයිමන්ට් එකේ සැලරි එකත් බලනවා ගොඩක් ස්ටේට්ස්. ඉතින් ඒ වගේ දේවල් පුළුවන් තරම් බලලා එන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
1: හොඳයි, මෙහිදී සම්පත්දායකයා පොදු කරුණු පිළිබඳව තමයි බොහෝ සෙයින් අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු විවිධ පුද්ගලික තත්ත්ව මත විවිධාකාරයෙන් බලපාන්න හැකියාව තියෙනවා. මේ නිසා අපි ඔබට අවශ්‍ය සහ ගැළපෙන විශේෂඥ උපදෙස් ලබා ගන්නා ලෙස තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සැලසුම් මට්ටම් වැඩසටහන් ව්‍යුහගත කිරීම වගේම 2026-27 සඳහා වෙන නව සංක්‍රමණ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකින් සඳහා බලපාන්නේ කොහොමද කියලා තමයි අද දවසේදී අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරමින් සිටියේ. මේ ගැන අභිව දැනුවත් කරන්න SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වුණේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වශයෙන් කටයුතු කරන දේශානී දියුණුගලගේ. දේශානී, එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
0: අයිබෝවන්, සුබ දවසක් නිපුණ.

ඉන්ධන මිල අස්ථාවර වීමත් එක්ක ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට මාරු වෙන්න ඕනි කියලා ඔබට හිතෙනවද? එහෙනම් ඒ තීරණයට කලින් මේ විශේෂාංගයට සවන් දෙන්න. ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් මෑත කාලීනව අස්ථාවර වීමත් එක්ක ඉන්ධනවල බරපැන ඔබේ පසුම්පියට දැනෙන්න ගත්තම EV එකකට නැත්තම් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට මාරු වෙන්න කාලේ හරි කියලා ඔබට හිතනවා ඇති. එහෙම හිතන්නේ ඔබට විතරක් නෙමෙයි. මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් වෙහිකල් විකිණෙන ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒ වගේම ඉන්ධනවලින් දුවන වාහනවලින් ඉලෙක්ට්‍රික් වාහනයකට මාරු වෙන්න රජය විසින් මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙමින් සිටිනවා. නමුත් ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකට මාරු වෙන එක කොයිතරම් ප්‍රායෝගිකද? අද ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාරණය පිළිබඳව. ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල අස්ථායීව පවතින හින්දා විදුලි වාහන වඩවඩා ජනප්‍රිය වෙමින් පවතිනවා. දත්තවලට අනුව 2026 අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ අලෙවි වූ වාහන 6න් එකක් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන තාක්ෂණය සහ තිරසරභාවය පිළිබඳ මහාචාර්යවරයෙක් වන හුසෙන් ඩියා පවසන ආකාරයට EV සඳහා

0: මූලික ආයෝජනය තවමත් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථවලට වඩා වැඩි. නමුත් මේ දිනවල ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගැනීම වැඩිවීමත් එක්ක ඒ වගේ මිල පහත වැටිලා තියෙන්නේ.
1: We are starting to see more variety of models of different sizes and affordability levels. You know, 3-4 years ago, we would struggle to find an EV for less than $50,000. Nowadays, they're in the 30, mid-30 range. And with government incentives as well, they can be even cheaper. But there is that premium.
0: ඔබ ඉලෙක්ට්‍රික් වාහනයක් මිලදී ගන්නවා නම් ඔබේ ප්‍රාන්ත හෝ ටෙරිටරි වල රජයන් ලබා දෙන මූල්‍ය දිරිගැන්වීම් මොනවද කියලා සොයා බැලිය යුතු වෙනවා. ඔබ සැලරි පැකේජින් සේවාව ලැබෙන සේවකයෙක් නම් ඔබ මිලදී ගන්න ඉලෙක්ට්‍රික් වාහනයේ ලීසින් සඳහා ඔබට බදු වට්ටමක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රෝයල් මොටෝ මොබයිල් ක්ලබ් හි වාහන සහ ඉන්ධන කළමනාකරුවන ඇලෙක්ස් ෆොරස්ට් විසින් සැලරි පැකේජින් ඇති සේවකයින්ට නොවේටඩ් ලීස් ක්‍රමය යටතේ ඩොලර් දහස් ගණනක් ඉතිරි කරගත හැකි බව පැහැදිලි කළා.
2: So if you have a novated lease, you can get a discount on the fringe benefits tax. So that can save you quite some thousands of dollars annually over, say, a 5-year lease period. And would leave it up to the consumers to go and see whether a novated lease would suit them.
0: Petrol සහ diesel motor රථ හා සංසන්දනය කරනකොට electric වාහන ධාවනය කිරීම ලාභදායී වෙනවා. එමගින් රියදුරන්ට වාර්ෂිකව ඉන්ධන සඳහා 70%ක් සහ සේවා පිරිවැය සඳහා 40%ක් ඉතිරි කරගත හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා. මහාචාර්ය ඩියා මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරමින් කියා සිටියේ විදුලිය කිලෝමීටරයකට යන වියදම පෙට්‍රල් වලට වඩා බෙහෙවින් ලාභදායී වන බවයි. ඒ වගේම පෙට්‍රල් සඳහා අපට ආනයනය මත විශ්වාසය තබා බලා සිටීමට සිදුවනවා. ඉලෙක්ට්‍රික් වාහන යාන්ත්‍රිකව සරල නිසා ඒවා සර්විස් කරන්න යන්නේ අඩු වියදමක්.
1: Electricity is much cheaper than petrol per kilometer. We don't have to rely on importing it like we do with petrol. And EVs, because they are simpler mechanically, the servicing costs are also lower. So over time, those savings can add up and can offset the higher purchase price.
0: නමුත් ඔබ ඔබේ ඉලෙක්ට්‍රික් වාහනයට විදුලිය මිලදී ගන්නේ පොදු චාර්ජින් පොයින්ට් එකකින් නම් ඔබේ ඉතිරි කිරීම් අඩුවන බව මතක තබා ගන්න ඕනි. ඒ නිවසට වඩා චාර්ජින් පොයින්ට්ස් වල විදුලිය කිලෝවොට් පැයක් වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මිල වැඩි වෙන නිසයි. වත්මන් වෙළඳපොලේ තිබෙන ඉලෙක්ට්‍රික් වාහනවල ධාවන පරාසය ගැන දැන් අපි විමසලා බලමු. බේසික් මොඩල් එකක ඉලෙක්ට්‍රික් වාහනයකට එක පාරක් චාර්ජ් කරහම කිලෝමීටර් 400 සිට 500 දක්වා ගමන් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහනයක ඔබට ඉතා දුර ගමනක් යන්න ඕනි වුණොත්, උදාහරණයක් විදිහට ප්‍රාන්ත දෙකක් අතර ගමන් කරන්න ඕනි වුණොත්, ඒ වගේම ප්‍රාදේශීය ප්‍රදේශවල ගමන් කරන්නට ඕනි වුණොත් එතනදි ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. මොකද කිලෝමීටර් දහස් ගණනක් යනකම් ෆාස්ට් චාර්ජර්ස් නැති වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා ඔබේ ඉලෙක්ට්‍රික් වාහනේ නවත්තන්නේ කොහෙද, ආයෙත් චාර්ජ් කරගන්නේ කොහොමද කියන එක ගැන ඔබට හොඳ සැලසුමක් තියාගන්නම වෙනවා කියලයි මහාචාර්ය ඩියා පවසන්නේ.
1: The basic models can travel 400 to 500 kilometers on a single charge. Where they fall short is when you need to travel interstate, for example, in which case you need to plan your stops, especially in regional areas. There are thousands of kilometers without fast charger. That can be problematic.
0: ඔබ මහල් නිවාසයක ජීවත් වෙනවා නම් ඔබටම වෙන් වූ EV චාර්ජරයක් ඉන්ස්ටෝල් කරගන්න ඔබට ඒ මහල් නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වයෙන් අවසර ගන්න ඕනෙ වෙන්න පුළුවන්. නමුත් බොහෝ රියදුරන්ට ඉලෙක්ට්‍රික් වාහනයේ කේබල් එක ගෘහස්ථ විදුලි පරිපථයේ අවුට්ලට් එකකට සම්බන්ධ කරලා චාර්ජ් කරගන්න පුළුවන් කියලා ෆොරස්ට් මහතා පැහැදිලි කරනවා.
2: So if you have off-street parking and a power point in your garage or carport, you can definitely charge it using that power cable. And it tends to suit people who don't need to drive too far, so under 100 k's a day. But if you're having to drive much further daily, do long trips and use more battery power, you

0: to need to replace that overnight and comfortably. And that's where a home charger does come into play.
1: ඔස්ට්‍රේලියාවේ වාහන වෙළඳපොළට ඉලෙක්ට්‍රික් වාහන ඇවිත් තවමත් ගත වෙලා තියෙන්නේ වසර 20කටත් වඩා අඩු කාලයක්. ඒ නිසාම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තාමත් තියෙන්නේ මුල් අවධියේ. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය තුළ භාවිතා කළ EV එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ඉලෙක්ට්‍රික් වාහන සඳහා පාරිභෝගික විශ්වාසයේ වැඩිවීමක් දකින්නට ලැබුණා. ඒ විතරක් නෙමෙයි EV වල නැවත විකුණුම් වටිනාකම පෙට්‍රල් වාහන සමග සැසඳිය හැකි හොඳ මට්ටමකට ඇවිත් තිබුණා. ඕනෑම නව වාහනයක් මිලදී ගැනීමකදී වගේම ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගන්නකොටත් ආෆ්ටර් සේල්ස් ඇන්ඩ් සර්විසස් අලවියෙන් පසු සහාය සහ සේවා විකල්ප ගැන සලකා බැලීම වැදගත් වෙනවා. අනාගතයේදී ඔබත් EV එකක් ගන්න බලාපොරොත්තු වෙනව නම් වාහනයේ බැටරියේ වගකීම් සහතිකය නැත්නම් වොරන්ටි එක ගැන සොයා බලන එක ඉතාම වැදගත්. ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන ඔබට කියන්න තියෙන සුභාරංචිය තමයි EV වෙළඳපොළ තරඟකාරී වෙලා තියෙන එක. එය පාරිභෝගිකයින්ට වාසිදායක බවයි ෆොරෙස්ට් මහතා පවසන්නේ.
0: Fortunately for consumers, we have around sort of 60 or so brands in the market at the moment. So doing your research, not just car reviews, but finding out what people really think of what the ownership experience is like, making sure you know exactly what you're getting for the price that you want to pay and that it suits your needs as well.
1: මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ වෙළඳපොළේ EV brands 60ක් විතර තියෙනවා. ඒ වාහන review කරලා විතරක් නෙවෙයි ඔබට කලින් ඉලෙක්ට්‍රික් වාහන මිලදී ගත් අයගේ අත්දැකීම් සලකා බලන එකත් හරිම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ ගෙවන මිලට ඔබට ලැබෙන්නේ හරිම වටිනාකමද කියන එකත් ඉලෙක්ට්‍රික් වාහනයක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙනවද කියන එකත් සලකා බැලිය යුතුම වෙනවා.
2: හොඳයි, එහෙමනම් සමුගන්න තමයි සූදානම් වැඩසටහනෙන්. අද වැඩසටහනට සම්බන්ධුනේ කස්සප සෙනරත් අතිනි අමරසිරි සමගින් මම නිපුණ දුරංගුර. බ්‍රහස්පතින්දා උදේ 11:00 ට යලිත් මුණ ගැහෙමු. සුබ දවසක්. ආයුබෝවන්.